0: ශ්‍රේෂ්ඨ ව්‍යවස්ථාව දුන්නේ. දැන් දෙවියන් වහන්සේට මොකද කරන්න පුළුවන්? හැබැයි දෙවියන් වහන්සේ ඒක අවස්ථාවක් කරගත්තා. දෙවියන් වහන්සේ ඒක අවස්ථාවක් කරගත්තා. උන්වහන්සේව කවදාවත් කාටවත් අමාරුවේ දාන්න බෑ. උන්වහන්සේ ලියවිල්ල කියනවා ඒ යොවන් 8:2 ඉඳන් 11 දක්වා කියවනකොට උන්වහන්සේ කියනවා පාපය නැති කෙනා පළමු ගල ගන්න. පාපය නැති කෙනා පළමු ගල ගන්න. මොකද උනේ? ඔවුන්ට ගල් කැටයක් තියා වැලි කැටයක්වත් උස්ස ගන්න බැරි වුණා. මේ මොහොතේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ අදාන සෙනග ඔබට විරුද්ධව තියෙන හැම දෙම ඔබගෙන් අයින් වෙනවා. කවුරු හරි ඔබ ලැජ්ජාවට පත් කරන්න බැලුවොත් ඒක කවදාවත් කරන්න බෑ. මොකද දෙවියන් වහන්සේ ඔබ සමගයි. මොකද ඔබගේ වේදනාව, රෝගය, දුප්පත්කම ඔබගෙන් නිදහස් කරන්න දෙවියන් වහන්සේට ඔබ අවස්ථාවක් දෙන්න ඕනේ. බලන්න ඒ වෛශ්‍යකම් කරපු ඒ ස්ත්‍රිය ගල් ගසා මරා දාන්න ගියේ. ගල් ගසා මරා දාන ඒක මොතක්? ඒක අවස්ථාවක් කරගත්ත යේසුස් වහන්සේ. ඒ කාන්තාව ගල් ගාන්නේ නැතුව ඒ කාන්තාව යේසුස් වහන්සේ නිදහස් කළා. බලන්න දෙවියන් වහන්සේට අවස්ථාවක් දුන්නොත් ඔබට ගල් ගාන මොහොතේ පවා ඔබ බේරෙනවා. සියල්ලෝම බෝ ලැජ්ජාවට පත් කරන මොහොත එනකොට උන්වහන්සේට අවස්ථාවක් දුන්නොත් උන්වහන්සේ ඔබ දෙවියන් වහන්සේගේ දරුවන්ව ගෞරවයට පත් කරනවා. අපි බලමු ඒක කතාවක්. අපි බලමු බයිබලේ දෙවියන් වහන්සේට අවස්ථාවක් දුන්නු දෙවෙනි කතාව යොහාන් 9:2 ඉඳන් 4. යොහාන් 9:2 ඉඳන් 4 මෙන්න මෙහෙම කියනවා. උන්වහන්සේගේ ගෝලියෝ රබ්බි, මොව අන්ධ විපදීමට පව් කළේ කවුද? මොවුද? මොගේ මව්පියෝද? යසුවෝය. යේසුස් වහන්සේ උත්තර දෙමින් දෙවියන් වහන්සේගේ ක්‍රියා මොව් කෙරේ ප්‍රකාශ වන පිණිස මිස මොව්වත් මොගේ මව්පියන්වත් පව් කළ නිසා නොවේ. බලන්න දැන් උන්වහන්සේගේ ළඟට ගෝලය ගේනවා මේ අන්ධ කෙනෙක්ව. යේසුස් වහන්සේගෙන් ආනවා මොවා මොව අන්ධ වෙන්න හේතුව මොගේ මව්පියෝද, මොගේ අම්මද, තාත්තද කියලා. දැන් බලන්න එතන ප්‍රශ්නයක් ගේන්නේ. හැබැයි ඒ ප්‍රශ්නය උන්වහන්සේ අවස්ථාවක් කරගන්නවා. උන්වහන්සේ ඒ ප්‍රශ්නය අවස්ථාවක් කරගන්නවා. මොකද උන්වහන්සේට හැම ප්‍රශ්නයක්ම උන්වහන්සේට අවස්ථාවක්. මොකද උන්වහන්සේට ප්‍රශ්නයක් කියලා දෙයක් නැහැ. මොකද යේසුස් වහන්සේ අන්ධ, ගොළු, බීරි පිළිමයක් නෙමෙයි. උන්වහන්සේ ඉරවත්, සඳවත්, තාරකාවත් නෙමෙයි. උන්වහන්සේ ජීවමාන ආත්මයක්. උන්වහන්සේ ජීවමාන ආත්මයක්. දැන් මේ ගෝලියෝ කියන මේ පව් කරේ කවුද? මේ දරුවා අන්ධව සිටින්න. යේසුස් වහන්සේ කියනවා අම්මවත් තාත්තවත් නෙමේ පව් කරේ. හැබැයි පාවුල්තුම එක තැනක කියනවා සියල්ලෝම පව් කොට දෙවියන් වහන්සේගේ මයිමයෙන් ඊන වී තිබෙනවා. එතකොට යේසුස් වහන්සේ කියනවා මේ පාපය ඔහුගේවත්, තාත්තගේවත්, අම්මගේවත් නෙමෙයි කියලා. එතකොට යේසුස් වහන්සේට වරදින්න පුළුවන්ද? පාවුල්ට වරදින්න පුළුවන්ද? නෑ. පාවුල් තුමාටත් ඒ එලිදරව් ආවේ කාගෙන්ද? යේසුස් වහන්සේගෙන්. මොකද පාවුල් තුමාම කියනවා, මම මේ ලියන දේවල්, මම මේ කියන දේවල් යේසුස් වහන්සේ විසින් එලිදරව් කරපුවා. ඉතින් පාවුල් තුමාට වරදින්න බෑ. දැන් මේ මොහොතේ මොකද වෙන්නේ? දැන් මේ අවස්ථාව සභාවලත් වෙනවා. ඒ එකම ප්‍රශ්නේ බලාගෙන ඒකට පෝර දානවා. මේක උනේ කොහමද? මේක මෙයාගෙන් උනේ. මේක මේක මේකයි උනේ. මේකට මෙයා තමයි. ඒ ප්‍රශ්නෙට පෝර දානවා. හැබැයි උන්වහන්සේ ඒ අන්ධව ඉපදුණු ඒ මිනිස්සගේ ප්‍රශ්නය අවස්ථාවක් කරගත්තා. මොකද්ද බයිබලේ කියන්නේ? බයිබලේ කියනවා යේසුස් වහන්සේ උත්තර දෙමි, දෙවියන් වහන්සේගේ ක්‍රියා මොව් කෙරෙහි ප්‍රකාශ වන පිණිස මිස මොව්වත් මොගේ මව්පියන්වත් පව් කළ නිසා නොවේ. බයිබලේ කියනවා මේ දරුවා, මේ මනුස්සයා අන්ධ වුණේ දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා. දෙවියන් වහන්සේ කවුද කියලා දැනගන්න ඕනේ. ඒක අවස්ථාවක්. එහෙනම් ඔබ මේ මොහොතේ ආත්මිකව ශාරීරිකව අන්ධව ඉන්නවනම් යේසුස් වහන්සේගේ සෙනඟ අද උන්වහන්සේට අවස්ථාවක් දෙන්න. ඔබගේ අන්ධ වූ ඒ ආත්මික ඇස්, ඒ සිත විවර කරන්න. ඒ ආත්මික අන්ධභාවය පා කරන්න උන්වහන්සේට අවස්ථාවක් දෙන්න. මොකද උන්වහන්සේට අවස්ථාවක් දුන්නොත් උන්වහන්සේ හැමදේම වෙනස් කරනවා. බලන්න අවස්ථා දෙක. මේ තුන්වෙනි අවස්ථාව බයිබලයේ තුන්වෙනි අවස්ථාව දෙවියන් වහන්සේට යේසුස් වහන්සේට දුන්නු. යොහාන් 11:1 ඉඳන් 4. යොහාන් 11:1 ඉඳන් 4. මේ කතාවේදී මාර්තා, මරියා, ලාසරස් කියලා තුන්දෙනෙක් ඉන්නවා. මේ මාර්තගේ මරියාගේ සහෝදරයා ලාසරස්, අපි මේ කතාව දන්නවා. මේ ලාසරස් මැරෙනවා. බලන්න මේ කතාවේදී ඒක දෙවියන් වහන්සේට අවස්ථාවක්. යොහාන් 11:4 කියනවා. නමුත් යේසුස් වහන්සේ ඒ අසා ඒ රෝගය, ඒ මරණය පිණිස නොව, එයින් දෙවියන් වහන්සේගේ පුත්‍රයා මහිමයට පමුණුවන ලබන පිණිසයි කිල්. දැන් බලන්න ලාසරස්ගේ මරණය උන්වහන්සේට අවස්ථාවක්. දන්නවද? මාර්තට, මරියට ඒක රෝගයක්, මරණයක්. ඒත් යේසුස් වහන්සේට ඒක අවස්ථාවක්. බලන්න සෝන, කනත්ත උන්වහන්සේට අවස්ථාවක්. උන්වහන්සේට අවස්ථාවක් දුන්නොත් සෝන තුල ඉන්න ඒ මිනිස්යව නැගිටවනවා. ලාසරස් මැරිලා දවස් 4ක් කුණු වෙමින් පවතිනවා. ඒ උන්වහන්සේට අවස්ථාවක් දුන්නා. උන්වහන්සේට අවස්ථාවක් දුන්නොත් දෙවියන් වහන්සේගේ සෙනඟ මේ මොහොතේ ඔබ මරණයට පත් වෙන මොහතක, ජීවිතයේ අන්තිම මොහතක ඉන්නවා නම් උන්වහන්සේට අවස්ථාවක් දුන්නොත් උන්වහන්සේ ඔබ නැගිටවනවා. ලාසරස් මැරිලා දවස් 4කින් නැගිටුවා නම් උන්වහන්සේ අදත් දෙවියන් වහන්සේගේ සෙනඟට ඒ දේ කරනවා. බලන්න පළවෙනි කතාව, ඒ වෛශ්‍යාකම් කරපු ස්ත්‍රිය, ඒ මොහොතේ ඒ පරිසිවරු යේසුස් වහන්සේ දාන්න ගියේ. ඒ තුන්වහන්සේක අවස්ථාවක් කරගත්තා. උන්වහන්සේ කාන්තාව නිදහස් කළා. දෙවෙනි කතාව, අන්ධව ඉපදුණු මිනිස්සෙක්ව ගෙනාවා. ඒ මිනිස්යාගේ අන්ධභාවය ගැන ප්‍රශ්නයක්. උන්වහන්සේ අවස්ථාවක් කරගත්තා. උන්වහන්සේ අන්ධකම අයින් කරා. උන්වහන්සේ අන්ධභාවයට උන්වහන්සේ පෙනීම දුන්නා. තුන්වෙනි කතාව ලාසරස්. ලාසරස් මැරිලා දවස් 4ක්. හැබැයි උන්වහන්සේ සෝනෙන් ලාසරස් නැගිට්ටුවා. දෙවියන් වහන්සේගේ සෙනග, ඔබ උන්වහන්සේට අවස්ථාවක් දුන්නොත් උන්වහන්සේ ඔබගේ හැමදේම වෙනස් කරනවා. හැබැයි ඔබයි දෙන්න ඕනේ. මොකද උන්වහන්සේක බලත්කාරයෙන් කරන්නේ. මොකද යේසුස් වහන්සේ කවදාවත් බලත්කාරයෙන් අවස්ථාවක් ගන්නෑ. ඔබ දෙන්න ඕනේ මේ මොහොතේ. මගේ සෙනග, මම මේ කතා කරපු බයිබල් පද තුන ස්වාමින් වහන්සේ අවස්ථාවක් කරගත්තා. මේ බයිබල් පද තුනේම තියෙන අනුග්‍රහය ඒ වචනේ කරණ කොටගෙන අදත් දෙවියන් වහන්සේගේ සෙනග, උන්වහන්සේ ඔබගේ ප්‍රශ්නවලින්, රෝගයෙන්, දුප්පත්කමෙන්, අමාරුකමෙන් නැගිට්ටවනවා. උන්වහන්සේ ගලවනවා. උන්වහන්සේ අදත් එටත් සදාකාලෙටම එකම දෙවියන් වහන්සේ. උන්වහන්සේ යේසුස් වහන්සේ. ආමේන්. මම යාඥා කරනවා ස්වාමීනි, ස්වාමීන් ඔබ දුන්නු වචනේ කරණ කොටගෙන ඔබගේ සෙනග උදෙසා මේ වචනය අසන්නව හැම කෙනෙක් කෙරෙහිම ස්වාමීනි අසන විට ඔවුන්ට ඔබ වහන්සේගේ කරුණාව, ඔබ වහන්සේගේ අනුග්‍රහය, ඔවුන් කුමන විදියට වැටි සිටියත් ඔවුන්ට නැගිටින්ට බලය. ඔවුන් දුප්පත්කමේ සිටියත් ඔවුන්ට පෝසත්කම, ඔවුන් රෝගීව සිටියත් ඔබගේ සුවය, ඔබගේ සමාධානය. යේසුස් වහන්සේ, ම යාඥා කරනවා ඔබ වහන්සේගේම නාමයෙන් ස්වාමිනි අද දේශනාව කරන කොටගෙන, අද එළිදරව්ව කරන කොටගෙන ඔවුන්ගේ ජීවිතවලට පියාණන් ඔබ වහන්සේට අවස්ථාවක් දෙන පිණිස ඔවුන්ගේ සිත් විවර කළ මැනව, ඔවුන්ගේ මනස විවර කළ මැනව ස්වාමිනි මේ සෑමදීම ඔබට බාර කරනවා. ස්වාමිනි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.
1: ආමීන් ආමීන්. එන්න තලපෙ කොඩකරිකේ, what is the heading for this message, brother sister sister sarmila or brother mazur roshan? Praise the Lord. Amen. Sorry, என்னுடைய mic off-ல இருந்தது. Sister Samila or Madhurashan, what is the heading for this message? செய்திக்கு என்ன தலைப்பு? இருக்கிறீங்களா? நான் பேசுறது கேட்குதா சிஸ்டர்? என்ன தலையங்க தலைப்பு? What is the heading for this, or what is the message heading? ஒரு நேரம் கொடுக்க வேண்டுமண்டதா? ஓகே,
2: ஒரு சந்தர்ப்பு,
1: ஒரு சந்தர்ப்பத்தை கொடுக்கும். ஓகே, ஓகே அம்மா, நன்றி அம்மா. கேன் யூ ஸ்பீக் தமிழ் ஓ இங்கிலீஷ் மதுரேஷன்?
3: Madhusan Tamil don't know, but he know only Sinhala.
1: No English?
3: I know English and Hindi and Tamil, all language I know.
1: Okay, okay. நீங்கள் அவரை பற்றி ஒரு கொஞ்சம் காரியம் சொல்லுங்களேன்.
3: அவர் வந்து புரோஃபட் ஜெரம் கிட்ட ஊழியம் செய்யறாரு. புரோஃபட் ஜெரமோட தான் இருக்கிறாரு. புரோஃபட் ஜெரம் ஒரு அங்க ஒரு ரொம்ப காலமா சேவை செய்யறாரு.
1: ஓகே. Okay, okay.
3: கொழம்பு முழு கொழம்பு அவர் செய்யறாரு. போயிட்டு ஒவ்வொரு வீட்டுகள்ல இந்த யாரு என்ன சொல்ற ஊழியர் செய்யறவங்க இந்த சபை நடத்துறவங்க ஜெபக்காலம் ஜெபக்காலம் ஒவ்வொரு எல்லாம் தேதி பாக்குறது அவர்
1: தான். நன்றி அம்மா, அவருக்கு நன்றிகளையும் வாழ்த்துக்களையும் கூறுகிறோம். We thank him for his message. And this message will be in Singala at the same time. It will be in அவருடைய செய்தியை நாங்கள் தமிழிலே சிசியிலே போட்டிருக்கிறோம், அதாவது கேப்ஷன்லேயே போட்டிருக்கிறோம். கேட்கிறவர்கள் கேட்க முடியும். அந்த வகையில் கத்தர் வழி நடத்துவாராக. We thank him for his time and the message. Bless him on behalf of Sangamam Radio and listeners and team. God bless you, brother. God bless you, sister. நாங்கள் திரும்பமாக சந்திப்போம். God bless you. Amen. Amen. Okay. God bless you. நன்றி சிஸ்டர். Okay. God bless you. Amen. அருமையானவர்களை, இதுவரை நேரம் எங்களுடன் மதுஷன் அவர்கள் சிங்களத்திலே தேவ செய்தி எடுத்து வந்தார். அதை கேட்கின்ற பொழுதும் தமிழிலே கேப்ஷர் போட்டிருக்கிறேன். அந்த வகையிலே கத்தர் வழி நடத்துவாராக. கத்தருடைய கரத்திலே செய்தியை ஒப்பு கொடுப்போம். ஒளியரையும் குடும்பத்தாரையும் ஒப்பு வைப்போம்.
4: ஆமேன்.
1: நாங்கள் இணைந்திருப்பது சங்கமம் வானொலியின் நேரடி ஒளிபரப்பு. இந்த வகையில் நாங்கள் சேவ ஊழியர் சகோதரன் குகன் அவர்கள் அனுப்பி தந்த தேவ செய்தி கூட கடந்து செல்வோம். கத்திர ஒன்றை வழி நடத்துவாராக. கத்திரி கரத்திலே ஒப்புவிப்போம். கத்திரி நாமத்தை உயர்த்த கத்திர உதவி செய்வாராக. ஆமேன். ஆமேன். நாங்கள் இணைந்திருப்பது சங்கமம் வானொலியின் நேரடி ஒலிபரப்பு. இணைந்திருக்கிற ஒவ்வொருவரையும் உயிர்த்தெழுந்த வல்லமை உள்ள இயேசு கிறிஸ்துவின் நாமத்திலும் சங்கமம் வானொலி டீம் சார்பிலும் வாழ்த்துவோம், ஆசீர்வதிப்போம். நாங்கள் இந்த வேளையிலும் சகோதரன் குகன் அனுப்பி தந்த வேத தியானத்தோடு கடந்து செல்வோம்.